ජ ඇති සච්චි සුවගේ සච්චිමන් සච්චා සච්චය සෞද්ධරච්චි සච්චා සේවය සච්චි කුමාවය සච්චූ සච්චි කුමාවනය අව්වාරි යුවාරි සච්චා නාමනෝ සාමනයා සච්චේ සේවය සත්සුමාවය සච්චේගේ ගුණගාමනය රහව් පන්නද පඩේ සාවධන පාවය දුජ්ජේ පාය මයාමන පරමාවය මායාමෝ සවසෝදගවායි කරය අවගෙන පච්චෝතාවනයා සදගුරුමලේ තා තතුපායි හරකා නාම අනුවසායි සෞදමරේ මනමාරේ අපනා මුතිකා දර්පාවනය කෙල්වේ කාටේ ගරුදන වාරේ ගුර්කා සෞද රකේවර තාරේ සාචරතී සොදා බේරාගී හොම්මේ මාර්මලාවනය අන්තර රතනමලේ මෙලායා තෙරබද මනසා තෙරබදමාය පඩු පඩ පණ්ඩතමෝනී තක්කේ චෞතේ පදගී සාරණ පාවනය ආපේ රංගේ රංග චඩායි සේ ජනරාතේ ගුරු සෞදරංගායි ආරං චඩයාත පාරා හාර රාස රස ගුණ ගාමණය ගුරුමුඛ රෙද්ද සේද සත් සංයම සෝයි.